0: www.livefm.lk. Hitta Pinovana Rasa.
1: Livefm.lk.

0: ಒಬ್ಬ ಅವಕಾಶಿ ಲಾಂಕಿಯ ಹದಗಸ್ಮ ಲೈವ್ ಎಫ್ ಎಂ
1: ಲೈವ್ ಎಫ್ ಎಂ.

0: at fm.lk.
1: වෙහෙස නිවන රිද්මය www.livefm.lk.

0: ಎಸ್ ನಿವನ ಹೃದ್ಮಯ www.liveFM.lk.
1: livefm.lk.

0: livefm.lk
1: ලංකාවේ අපේ වෙලාවෙන් දැන් වෙලාව උදේ 6යි.
2: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම live fm

0: www.rhythmia.lk.
1: Sri Lanka Rhythmia Vishwesisara Live FM.

0: ශ්‍රාවෙන් දැන් වෙලා උදේ 6යි
1: 20යි FM
2: www.livefm.lk හිත පිනවන

0: www.livefm.lk. Kita pinawa na rasa.
1: Live FM.

0: 105fm.lk.
1: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk.

0: ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය
1: ලංකාවේ වෙලාවෙන් දැන් වෙලා උදේ 6:40.

0: ಬೃಹುನಟ ರಜರಟ ಸಿಂಕಡಗಲಟ www.liveFM.lk
1: FM.LK.

0: livefm.lk
1: సైబర్ అవకాశే లాంకేయ హదగస్మ లైవ్ ఎఫ్ఎం

0: දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk. ලංකාවේ වෙලාව උදේ 7:05.
1: livefm.lk.
2: ශකව

0: ಡಾಂಕಿ ರಿದ್ಮೆಯ ವಿಶ್ವೇ ಸುಸಾರ ಲೈವ್ ಎಫ್ಎಂ.
1: LiveFM.lk.

0: FM.lk.
1: දැන් ලංකාවේ වෙලාව උදේ 7:20යි.
2: රුහුණට, රජරටට, සිංකඩගලට www.livefm.lk

0: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk
1: Live FM

0: FM.LK.
1: Ehitiat mehitiat, hitotu danina rhythmaya. Live FM.

0: වෙලාව උදේ 7:40යි. www.livefm.lk හිත පිනවන රස.
1: Live FM.

0: 105fm.lk
1: සයිබර් අවකාශයේ ලාංකීය හදගැස්ම Live FM.

0: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk
1: fm.lk

0: Live FM.
1: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk

0: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
1: Live FM

0: සනසන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: Live FM

හරියටම උදේ 8:20. ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tuning Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: ವೇಹಸ ನಿವನ ಹೃದಯ www.liveFM.lk
1: FM.LK

0: ಶಿಕ್ಷೆ.
1: ಮಹರ್ಗಮಠ, ಹೋಮಾಗಮಠ, ಗುಡಗಮಠ. www.liveFM.lk.

0: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
1: ලංකා වෙලාවෙන් හරියට මුදේ 8:40 LK.

ගියමුද හැමෝම ගියමුද සත්‍යයක් ඕනේ ගියමුද තාලෙට මම කැමති නෑ නටේ ඕ සත්‍යේ මම කැමති නෑ නටේ මම කැමති නෑ නටේ සත්‍යට මම කැමති

0: rnr.lk.
1: ශ්‍රී ලාංකේය රිද්මය විශ්වය සිසාරා Live FM.

0: ಸೈಬರ್ ಅವಕಾಶ ಲಾಂಕೇ ಹದಗಸ್ಮ ಲೈವ್ ಎಫ್ಎಂ
1: liveFM.lk.

0: Okay.
1: ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.

0: නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: Live FM

0: ಸೈಬರ್ ಅವಕಾಶೆ ಲಾಂಕೇ ಹದಗಸ್ಮ
1: ಲೈವ್ FM ಲೈವ್ FM.lk

0: www.livefm.lk Hita pinovana rasa.
1: Livefm.lk.

0: Live FM
1: ලංකා වේලාවෙන් උදේ 10යි 1යි
2: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk

0: හැටවෙන සිින්දු අහන අතරේ හිත සැනසෙන සිින්දු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: Live FM

0: MLK.
1: ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය Live Affair.

0: එකා වෙලාවෙන් උදේ 10යි 20යි මමවතින ගීරිත්මය live fm
1: live fm.lk

0: මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
1: කවලාවෙන් උදේ 10:41 AM

0: livefm.lk.
1: වෙහස නිවන රිද්මය www.livefm.lk.

0: ಎಡಿಸನ್ ನಿವನ ಹೃದಯ www.liveFM.lk
1: Live FM.

0: 105fm.lk.
1: වෙහෙස නිවන රිද්මය www.livefm.lk.

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය. FM.LK

0: Okay.
1: రుహునట రజరటట సింకడగలట www.liveFM.lk

0: රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk
1: Live FM.

0: RRLK.
1: දැන් වෙලාව ලංකාවේ වෙලාවෙන් උදේ 11යි.
2: රුහුණට, රජරටට, සිංකඩගලට www.livefm.lk

0: ಶ್ರೇಯಸ್ಸ ನಿವರ್ಣ ಹೃದ್ಮಯ www.livefm.lk.
1: livefm.lk.